0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබට මත් පෙන් දුන්නොත් එපා කියනවද නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද
3: ඇත්තටම මම මත් පෙන් පානය කරන කෙනෙක් නෙමෙයි අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා එතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ මම හිතුවේ මගේ මත් පෙන් සීමාව අඩු කියලා නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහු වුණා මට දැන් මගේ දරුවෝ වාහනෙන් පාසලට ගෙනියන්න බෑ මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට එයාව දොස්තරලා ගාව ගෙනියන්න බෑ කියලා. මගෙන් යැපෙන මිනිසුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා.
2: වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: ඔබ අපදාකට සූදානම්ද? Australia Post සහ Australian Red Cross එක්ව අනපේක්ෂිත අවස්ථාවන් සඳහා සූදානම් වීමට ඔබට උපකාර කරයි. අද ගන්නා සරල පියවර කීපයක් හෙට විශාල වෙනසක් ඇති කළ හැකි. වැඩි විස්තර සඳහා redcross.org.au/prepare වෙත පිවිසෙන්න.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: 3ZZ 92.3 FM. මේ 3ZZ ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: ආයුබෝවන් සුභරාත්‍රියක්. ඔබ දැන් එක්ක සිටින්නේ 3ZZ ගුවන් විදුලියේ සිංහල අංශයේ මෙවන සඳතරුත් සමගින්.

0: సందరు రాత్రిక సంగీతం యహోరావా సందతారు ఎఫ్ఎం తరంగమాల 92.3 අද 2026 වසරේ සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා බ්‍රහස්පතින්දා තවත් සුන්දර රාත්‍රියක සුන්දර හෝරාවක් ඔබ ගත කරන්නට එපිසෝදා නවන්නේ. හෙට දවස රජයේ නිවාඩු දිනයක්. ඒට හේතු වෙන්නේ වික්ටෝරියාවේ පුටි දිනය සැමරීම සඳහා. සඳතර තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොටිකාරගේ සුබරුදු සෙනෙහසෙන් යුතුව පිළිගන්නම් ඔබ
1: ආයුබෝවන්. ආයුබෝවන් මම ගාමිණී නාරන්පනාව.

ගංගාවේ ගීතයේ ලියනු ලැබුවේ ගීත රචක සුනිල් ආර් ගමගේ සූරින් විසින්. ඔහු ස්වභාව සෞන්දර්යය එකට කැටි කරගෙන මෙම ගීතය ලියා තබන්නේ කථානායකයා සමග සිටි පෙම්බස් දෙදූ පෙම්වතිය ඔහුගේ ඈත් වී ගියාදෝ කියන සංගීත උත්සවකට ගායනා කරනු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ සූරින්.

මඩවල එස් රත්නායකයන් අපූරු ගීතයක් ලියා තැබුවා ආචාර්ය ඩබ්ලිව් ඩී අමරදේව සූරීන් වෙත. ලියක් ඉතාමත් වර්ණවත් ලෙස වර්ණනා කරලා එයට පෙම් බැන්දත් ඇයව ඔහු තනිකර දමා ගියෙල්ලා. තනිකම පාළුව ආචාර්ය ඩී ඩබ්ලිව් ඩී ආචාර්ය පණ්ඩිත ඩබ්ලිව් ඩී අමරදේව සූරීන් විසින් සංගීතවත් කොට ගායනා කරනු ලැබුවා.

0: මේ ත්‍රිචබල්සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3
1: පදරචක KDK දරුණාත්ගේ බොහෝ රචනවල යථාර්ථය කෙබී තිබුණා. මේ රචනයේ එවන්නක් සිය බිරිඳ නිවසේ නැති විට සැමියෙකුට ඒ පාළුව දැනුම් ආකාරයයි මේ ගායනයේ විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන් සපයා තිබුණා.

විරාගීතයේ කොතරම් සිතට කාව දිනවද? ප්‍රියල් ප්‍රේමනාත් ජයතිලකයන් විසින් මේ විරාගීතය ලියා තබන්නේ මහාචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරියන් විසින්. ඔහු විසින් සංගීතවත් කොට මෙම ගීතය ගායනා කරනු ලැබුවා.

පිදීම් බැඳීම් සදාගෙන සතුටු වෙනවා වගේම පිදීම් වලින් හිත හදාගන්න හැකි වෙන්න ඕනේ. ඒක ජීවිතේට පහසුවක්. කලාභූෂණ කුංචි සොයිසාගේ මේ ගායනේ ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ නිර්මාණයක්. ගීතය ස්ටැන්ලි එම් ප්‍රනාන්දු සංගීතයේදී විසින් සංගීතවත් කළා.

ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. පාස්කු මහනඩුවේ විත්තිකරුවන්ට වසර 220 සිට 260 බැගින් සිර දඬුවම්. ශ්‍රී ලංකාවේ 2019 පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත පහර මාලාව සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ වරදකරුවන් වූ මොහමඩ් නවුපර් ඇතෙවත් නවුපර් මෞලාවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනාට එක් අයෙකුට වසර 220ත් 260ත් අතර බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ ත්‍රිපිටකවල මහා අධිකරණයේ විසින් පෙරේදා එනම් 22 වෙනිදා නියම කරනු ලැබුවා. එමෙන්ම වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනා සතු සීළු දීපල හා වත්කම් රාජසන්ත කිරීමටද විනිසුරු මණ්ඩලයේ නියෝග කරා. සභාපති නවරත්න, මාරසිංහ, සුජීව නිස්සංක හා රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපිටකවල මහා අධිකරණ විනිසුරු මණ්ඩල හමුවේ මෙම නඩුව විභාග පැවැත්තුණා. පෙරේදා එනම් 22 වෙනිදා පස්වරුවේ නඩුවේ තීන්දුව ප්‍රකාශන පත් කරමින් විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් බවට තීන්දුව කළ අතර විනිසුරු මණ්ඩල විසින් සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදස් කොට නිදහස් කිරීමට නියෝග කළා. එන්පසු අධිකරණයේ පෙරේදා රාත්‍රී 9:00ට රැස් වී වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට දඬුවම් නියම කරනු ලැබුවා. මෙම නඩුවට ත්‍රස්තවාදී වැළැක්වීමේ බලත යටතේ ගොනු කර තිබූ අධිචෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇති බව නිගමනය කළ අධිකරණයේ එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිතව වසර 220ත් 260ත් බැගින් වූ සිර දඬුවම් නියම කළා. 2019 අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් 3ක් හා කිතුණු දේවස්ථාන 3ක් ඉලක්ක කරගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන පහර මාලාවෙන් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 270කට අධික පිරිසක් මිය ගිය අතර 300ට අධික පිරිසකට තුවාල සිදු වුණා. මෙම පහර මාලාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා 23,270ක් යටතේ නඩුව පවරා තිබූ අතර නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2300කට අධික පිරිසක් සාක්ෂි ලබා දී තිබුණා. සෞදියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වැඩපිළිවෙළක්. ඉස්ලාම් ආගමට අපහාසයක් වන අන්දමේ පෝස්ටුවක් සිය මූණුපොතේ පළ කිරීම හේතුවෙන් සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන සිවරාජා අනෝජන්ට එරට අධිකරණයේ විසින් පනවා ඇති මරණ දඬුවම අහෝසි කරන ලෙස සෞදි රජතුමාගෙන් ඉල්ලා සිටීම සඳහා පක්ෂ විපක්ෂ මැතිවරුන්ගෙන් යුත් පාර්ලිමේන්තු කණ්ඩායමක් එරට පිටත් කර යැවීමට රජය තීරණ කොට තිබෙනවා. මෙම සිද්ධිය ගැන කරුණු දැක්වීමට තමා මේ සතියේ නිව්යෝක් නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන සෞදි විදේශ අමාත්‍යවරයා එහිදී හමුවීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කළා. මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා රජ ජනාධිපති නීත්‍යවරුන් වන උපුල් කුමාරපිරුම සහ පයිසල් මුත්සාපා යන මහත්වරු සෞදි අරාබිය බලාපිට කර යවන බවද ඇමතිවරයා ප්‍රකාශ කළා. සිවරාසන් අනෝජන්ගේ මව ඇතුළු ඥාතීන් පසුගිය සඳා කොළඹ පැමිණ ජනාධිපති අනුරකුමාර මහතා හමු වුණා. අනෝජන්ට සමාවක් ලබා ගැනීම සඳහා රජයේ උපරිමයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා ඔවුන්ට පවසා තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ අනෝජන්ට සමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ත්‍රිස්ත්‍රිශාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය මන්ත්‍රී කණ්ඩායමක් ලබන සතියේ සෞදි අරාබිය බලා පිටත් යාමට සූදානම් බවයි. මේ අතර අනෝජන්ගේ මව ඇතුළු ඥාතීන් පිරිස පෙරේදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවේ ඇති අතර අනෝජන්ගේ ජීවිතයේ බේරා ගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු එහි ඥාතීන්ට පවසා ඇති බව වාර්තා වෙනවා. අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල ආසන පටි නීතිය තදින්ම ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන් සඳහා පනවා ඇති මාර්ග ආරක්ෂිත නීති උල්ලංඝනය කරමින් වාහනවල ආරක්ෂා පටි පැළඳ නොගෙන ගමන් කරන මගීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිසිය අනතුරුව ගවනවා. අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල ගමන් කළ යුත්තේ එහි ඇති ආසන පටි සංඛ්‍යාවට සරලන මගීන් සංඛ්‍යාව පමණක් බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WDJ සේනාධිර මහතා පවසනවා. යම් වාහනයක පසුපස ආසනයේ ආසන පටි දෙකක් පමණක් තිබේ නම් එහි ගමන් කළ හැකි මගීන් දෙදෙනෙකු පමණක් බවයි ඒ මහතා පවසන්නේ. යම් හේයින් එම පසුපස ආසනයේ මැද බඳ පටියක් නොමැතිව තෙවැනි මගියෙකු ගමන් කළහොත් එම මගියාට එරෙහිව නීතිය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා. මේ තත්ත්වයේ යටතේ පසු දිනකට ගමන් කළ හැකි වාහනයක

0: පසුපස අසුනේ ආසන පටි තුනක් නොමැතනම් යහැකි වන්නේ මගීන් හතර දෙනෙකුට පමණයි. මෙම අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහනවල මගින් සීළු දෙනාම ආසන පටි පැළඳ සිටිය යුතු යන දීතිය පසුගිය ඊරිදා එනම් 20 වෙනිදා සිට ක්‍රියාත්මක වුණා. මේ වන විටත් ආසන පටි නොමැති වාහන රාශියකට අධිවේගී මාර්ග පිවිසුමෙන් ඇතුල්වීමට ඉඩ නොදී පොලිසිය විසින් හරවා යවා තිබෙනවා. පොලිසිය එම වාහනව හිමියන්ට පවසා ඇත්තේ සාමාන්‍ය මාර්ග වලින් ගමන් කරන ලෙසයි. මේ අතර පසුගිය සමුදා දක්ෂින අධිවේගී මාර්ගයේ වාහන 11ක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් 15 දෙනෙකුට අනතුරු සිදු වී තිබුණා. මගී බස් රථ දෙකක්, කැබ් රථයක් හා මෝටර් රථයක ඇතුළු වාහන 11කට මෙම අනතුරෙන් හානි වී ඇති අතර තුවාල භාරවල් ගත කළ 15 දෙනාගෙන් 8 දෙනෙකුම පාසල් සිසුන් බවයි පොලිසිය පැවසුවේ. මෙම අනතුරෙන් කිසිවෙකුට බරපතල තුවාල සිදු වී නොමැත බවත්, එයට හේතුව ඔවුන් ආසන පටි පැළඳ සිටීම බවත් නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා ප්‍රකාශ කළා.
1: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතයව සපයන ලද පුවත් තෙසරෙන්. තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ. ආයුබෝවන්.
2: මේ ත්‍රිචබල්සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
3: ඔබට මතක ඇති අප පසුගිය සති කීපයකම කතා කළා දරුවන් හා දෙමාපියන් අතර ඇතිවෙන ශක්තිමත් ආදරය හා සෙනෙහස පිළිබඳව. ඒ සමගම පියවරුන්ගේ සිත්වල දරුවන් සම්බන්ධව ඇතිවන සෙනෙහස හා මවුරුන්ගේ සිත්වල පහළවෙන දරු සෙනෙහස පිළිබඳ කියවෙන ගීත රාශියක් අප ඔබ වෙත ඉදිරිපත් කළා. ඉතින් මේ ධාරක සෙනෙහස ගැන නම් එහෙම ලේසියෙන් කියලා ඉවර කරන්න අපහසුයි. ඉතින් අප අද ඔබ වෙත ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ දෙමාපියන් හා දරුවන් අතර ඇතිවෙන හැඟීම් බර සංවාදයෙන් අඩංගු ගීත කීපයක්. තම පියා හා දුව අතර ඇතිවෙන සංවාදාත්මක ගීතයක් අප පළමුව ඔබ වෙත තෝරා ගත්තා. ඔබ දන්නවානේ පියෙකු හා දුවක අතර ඇතිවෙන බැඳීම කියන්නේ ඉතා ශක්තිමත් බැඳීමක් බව. ඉතින් මේ ගීතෙන් මේ පියාට මේ මුළු ලොවටත් වඩා තම ආදරණීය දුව වටිනා බව කියන අතරේ ඇයට හොඳ දරුවෙක් වෙන සැටිත් ඔහු ඉතා හොඳින් පැහැදිලි කර සිටිනවා. කරුණරත්න අභිෂේකර ශූරින්ගේ ගේ පද රචනයක් මුහම්මද් සාලී විසින් සංගීතවත් කොට තිබෙනවා. ගීතේ ගායනයේ ජී.ඊ. මිල්ටන් පෙරේරා සමග දමයන්ති ඒකනායක.

අප මීට පෙර ඉදිරිපත් කළේ පියකහ දුවක අතර ඇතිවන බැඳීම ගැනනේ. ඉතින් මවක හා පුතෙකු අතර ඇතිවන බැඳීමත් ඒ වගේම ශක්තිමත් බැඳීමක්. චූටි පුතෙකු ඉන්න ගෙදරක නම් දඟකාරකම් කටකරම්කම් වලින් නම් අඩුවක් නැහැ. අපි බලමු මේ මව තම දඟකාර චූටි පුතුට සංවාදය සමග දෙන්නේ මොන වගේ අවවාදයක්ද කියලා. මේ ගීති ගායනා කරන්නේ සුජාතා අත්තනායක සමග ඇයිගේම පුත් සමින් අත්තනායක විසිනේ.

දරුවන් කුඩා කාලේ වගේ නෙවෙයි. වයසින් මුහු කුරා ගොස් යවුණ වීට පාදබර දුවෙකුට හෝ පුතෙකුට දෙමාපියන් අවවාදන අනුශාසනා දෙන එක කුඩා කාලේ වගේ ලේසි වෙන්නේ නැහැ. මොකද යවුණ වීට එළඹෙත්ම ඔවුන් ලෝකය ගැන තාර්කිකව හිතන්න පුරුදු වෙනවා. ඒ වගේම තමන් හිතනදී හරි කියන මතයටත් බොහෝ වෙලාවට ඔවුන් පෙළඹෙනවා. අප මීළඟට තෝරාගත් ගීතයත් යහුණුවීට පාතබන දියණියකට ලෝකය පිළිබඳව ඇය දකිනදී ඉතා කාරුණිකව හා නිවැරදිව යථාර්ථය අවබෝධ කර දීමට මව ගන්නා උත්සාහයක්. රත්මලී බඳුළු ගුණවර්ධනගේ ගීත රචනයක් සංගීතවත් කොට ඇත්තේ විජේරත්න රණතුංගයන් විසිනි. ඉතින් අහලා බලන්න, නිර්මලා රණතුංග ඇයගීම දියණිය සෙව්වන්දි රණතුංග සම ගයන මෙම ගීතයෙන් යොවුන් දියණිකගේ සිතේ ඇතිවන කුතුහලයේ මුසු ප්‍රශ්නවලට අම්මාගෙන් ලැබෙන පිළිතුරු මොනතරම් ආවාදාත්මකද කියලා.

ගීත රචක දම්බික බණ්ඩාරයන් විසින් පදවැල් සැකස්වූ මෙම ගීතය ඔහුගේ ගීතයේ ලියවෙන්නේ සඳ කාන්තාවක් විදිහට අර්ථ නිරූපණයෙන්. ගායනාකරනු ලබන්නේ චන්දන ලියනාරච්චි. ගීතයේ සංගීතවත් කරේ සංගීතඥ ඩෙනිස් ද පෙරේරා.

0: මේ ත්‍රීචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: ගීත රචක ප්‍රේමකීර්ත අල්විස්සූරින්ට ගීතයකට අදහස් කළාගෙන එන්නේ ෂණිකයකි. ඒ වගේම ඉතාමත් කාලෝචිත අර්ථවත් ගීත ඔහු ලියා තබන්නේ. ආචාර්ය වික්‍රත්නායකයන් විසින් සංගීතවත්කට ගායනා කරන ගීතය ප්‍රේමකීර්ත අල්විස්සූරින්ගේ අගනා නිර්මාණයක්.

කුණ්ඩලකේති වේදිකා නාට්‍යයෙන් පුටාගත් මෙම ගීතය ගායනා කරනු ලැබුවේ වික් සිරිමාන්න සමගින් ත්‍රිලිසියා ගුණවර්ධනයි. මහගම සේකර සූරින්ගේ පදවැලක් සංගීතවත් කළේ සෝමදාස ඇල්විටිකලයන්.

0: ඔබගෙන් සමුගෙන එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සහයෙන් මහේන්ද්‍ර කාලිංග මුදලී. වැඩසටහන සම්පාදනය කර ඔබගෙන් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගෙන් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.